හරේ වයිසා ඉමජිනා එම ගියයි දෙනෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතයි.

හරයෝයිසා ඉමසිනා එම ගියයි දෙනෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩෙනෙබේ නකොනු හෝ සබෙදොරියා නොඩෝමි මොසු බයිතා.